කිරංග කිරංග කිරෙන්ද දොමි කිට කිටි තක කුන්ද කිටි තක තක කිට කින්ද ජෙන කිට ගුඳිත ගුදං

ආදරණීය සහෘදයිනි, බුද්ධිමත් මිනිසුනි, මේ ගී රචනාද තනුද සංගීතයද විනිවිද දකින්නේ ඔබේ සැබෑ ජීවිතයයි. හඬ නගා කියන්නේද, විවරණය කරන්නේද අපම අත්විඳින සැබෑ ජීවන පැතිකඩයි. අහන්න මේ ඔබේ ගීතයයි.

කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙන්නත් බෑ. මනුස්සකම මිනිස්සුනේ, කාසිවාසී ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ.

දෙට ගිහි අඬන්නේ පාදිය ඉල්ලා කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවාසී ඇති අය ළඟ බොහොම හිඟයි ගන්න

0: නව ආකෘතියක නව සංගීත අරුතක්.
1: A new dimension to the traditional song, the tears and smiles of a woman of the sea.
0: උදුම්බරා බඹරු ඇවිත්.